ගොර අර්ජන පික්කොහෝ නෑන සුකා හෝටල්ල ගොර සේවීය ඇහැනිස සැහැජ ස්වභායි දරසන පරසය ගුරුක ජනම මරණ දුක්ජයි හෝවැ සිපතක සම්මන්දිී